0: 接下来请继续收看风月同天。
1: ජීවත් වෙන මේ ලෝකයේ ස්වාභාවික සුන්දරත්වයේ පිරුණ හරියට ස්වර්ගය වගේ. ඒ වගේ ස්වාභාවික සුන්දරත්වයෙන් පිරුණු ඒ වගේම කරුණාවන්ත හදවත් ඇති මිනිසුන් සිටින ශ්‍රී ලංකාව මේ පදවිය සැබවින්ම ලැබිය යුතුයි මම විශ්වාස කරනවා. මේ ලස්සන දිවිහි හම්බන්තොට වැනි දුෂ්කර ගම්මානයක දුප්පත් පවුලක හැදී වැඩුණු මම කුඩා කල සිටම විදේශයක වැඩ කිරීමට ලොකු සිහිනයක් තිබුණා. ඒ සඳහා මං වෙහෙස මහන්සි වැඩ කරා. අවසානයේ දිනුම් කරන ඩිප්ලෝමාවක් මම ලබා ගත්තා. 2003 වසරේදී මම රැකියාවක් සඳහා මාලදිවයිනට ගියා. මගේ සිහිනය සැබෑ වුණා. ඊළඟ අවුරුද්දේ මම නිවාඩුවට ලංකාවට පැමිණෙන්න මගේ නිවසට පැමිණෙන්න මේ හැමදාම ලොකු ස්වභාවිපතකින් සම්පූර්ණයෙන්ම පරිවර්තනය වෙන බව මම දැන හිතියේ නැහැ.